0: ආයුබෝවන්.
1: අද සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවන්ින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඕස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: cada que me lonque da kunu anten o promete tili me kirina marca kata sandishaya sapagareya
1: අයිබෝන් සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. වෙනද වගේම සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: ඉතින් දේවා වෙනද වගේ නෙමෙයි පොඩ්ඩක් ලෝකේ රට රටවල් වල තියෙන දේශපාලන තත්ත්වයන් වෙනස් වෙන තත්ත්වයක් පේනවා සාපේක්ෂ වශයෙන්. විශේෂයෙන්ම අපේ ලංකාවට සාපේක්ෂව අසල්වැසි රට ඉන්දියාවේ අලුත්ම මේ කරපොත්ත නිසා ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
2: ඔව් මං හිතන්නේ ඉන්දියාව විතරක් නෙමෙයි තිලක් මං හිතන්නේ ලෝක දේශපාලනය ගත්තම මේ වෙලාවේ භූදේශපාලනයේ විශාර ගැටීම් තියෙන අවස්ථාවක් බද පෙරදිග යුදමය වාතාවරණය නැවත වරක් ඇවිලිලා තියෙනවා ඇමරිකාව දැඩිව ප්‍රහාර එල්ල කරනවා ඉරානයට අද අපිට ආරංචි විදියට ඇමරිකාව ඇතුළු ඒ පිරිස විසින් ඉදිරිපත් කරන ද සාම ගිවිසුමකට අදාළ ඒ ඔප්ෂන් එක ඉරානයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා නමුත් එයත් ඇවිලීගෙන යන අතරේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් ටිකක් තීව්‍රව ඇවිල්ලා යන වෙලාවේ
1: යුක්‍රේනය දරුණු විදියට රුසියාවට පාර දෙන තත්ත්වයක්
2: ඇතුලේ අපගේ දකුණු ආසියාවේ ලොකු අයියා ඉන්දියාවට මේ වෙන විට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂයට අදාළව ඒ ඔවුන්ට එරෙහිව විශාල විරෝධතා මාලාවක් මේ වෙන විට දියත්වීමගෙන යනවා.
1: ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න තමයි අද දවසේ අපේ සූදානම. ඒ සඳහා අපි විශේෂ අමුත්තෙක්ට ආරාධනය කරනවා.
2: හාහපුරා කියලා අප සමග අද සභාගාරයට ප්‍රථම වරට එකතු වන්නේ දිවයින සහ අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදී විශේෂයෙන්ම දේශපාලනයේ භූගෝලී භූදේශපාලන වාතාවරණයන් ගැන ඉතාම විදග්ධ ලෙස තමන්ගේ අදහස් පළ කරන ශමින්ද ෆර්ඩිනෑන්ඩෝ මහතා තමයි අද සභාගාරයට එකතු වෙන්නට එන්නේ. ශමින්ද ෆර්ඩිනෑන්ඩෝ මහතා අපි පිළිගන්නවා ඉතාම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ සභාගාරයට. දැන් ඉන්දියාවේ 2014 සිට මේ දක්වා මෝදි අග්‍රාමාත්‍යතුමාගේ පාලනය යටතේ තියෙන්නේ මේ ඇති වෙලා තියෙන නව වාතාවරණය ඇති වෙන්නට හේතු වෙලා තියෙන කරුණු හැටියට ඔබ දකින්නේ මොනවද?
3: මෙබයි ඉන්දියාව මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට මේක හේතුව මේ අවස්ථාවක් කරගන්නේ ශේෂාධිකරණ මිනිසුරු සූර්යකාන්ත් මහත්මයා රැකියා නොමැති පුද්ගලයින් කරපොත්තන් ලෙස හැඳින්වීම එය ඉන්දියානු ජාතිකයන්ට තරුණ ප්‍රජාවට කරපු අපහාසයක් ලෙස සලකලා පෙන්වලා දීලා තමයි මේ අත වශයෙන්ම මේ CJP ඒ කියන්නේ කොක්රෝච් ජනතා පාර්ටි කියන ව්‍යාපාරය මේ අත වශයෙන්ම දේශපාලන පක්ෂයකට වඩා ව්‍යාපාරයක් කියලා හඳුන්වන හොඳයි. ඍජු අභියෝගයක් ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷයට 2014 ಸಿತ ಬಲೇ ಸಿತ ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷයට ಋತು ಅಭಿಯೋಗයක් ಎಲ್ಲ ಕರ್ನ ಫಲಮೋಟ මේ ಆಕಾರයේ ಅಭಿಯೋಗයක් ನವದಿಲ್ಲಿಯ ತುಲ ಇಂಡಿಯಾವೇ ಅಗನೌರ ತುಲ ಕಿಸುದು ಅವಸ್ಥಾವಕ ಮೀಟ ಪೆರ ಪಕ್ಷයට ಬಲೇ ಸಿತ ಪಕ್ಷයට ಎಲ್ಲವಿನೆ ಇಕಪಿ ತೇರುಂ ಗನ್ನೋಡೆ ಮೇಕ ಪಸುಬಿಮ ಕಥಾ ಕರ್ನೋಣ ಅತವಶ್ಯಮ ಅಪಿಟ ಮೇಕ ಸಂಬಂಧයෙන් ಕಥಾ ಕರನ್ನ ವೆನ್ನೆ ඉන්දියාව මූුණ දෙන මේ අභියෝගය කතා කරන්න වෙන්නේ මීට පෙර මේ කලාපේ පකිස්ථානය නේපාලය බංගලදේශය ශ්‍රී ලංකාව තුළ සිදු ආණ්ඩු කරලින් සැලකිල්ලට අරගෙන.
1: ඔව් දැන් ඔබතුමා පැහැදිලි කර පරිදි ශමින්ද්‍ර දැන් මෝදි බොහොම බලවත් චරිතයක් මෝදිගේ ආණ්ඩුවත් බොහොම බලවත් ආණ්ඩුවක් උදාහරණයක් ගත්තම මේ මේ බොහොම මෑතකදී මේ දස් ගිය සතියේ වගේ මෝදි මෙල්බර්න් නගරයටත් ආව ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා ඇවිල්ලා මාවල් ස්ටේඩියම් එක 40,000කට වැඩි පිරිසකට ආසන ගන්න පුළුවන් ස්ටේඩියම් එකක් ඒක ටිකට් විකුණන්න රිලීස් කරා එළියට විනාඩි 4ක් 5ක් ඇතුළත 40,000ක ආසන සංඛ්‍යාව වෙන් කරගෙන මෙහි ඉන්න ඉන්දියානුව. බොහොම ඉහළින් ඒ රැස්වීම සැමරුවා.
2: සහ මං හිතන්නේ අපි ආශ්‍රය කරන ඉන්දියානුවන් අතරත් මෝදි අග්‍රාමාත්‍යවරයාට සුවිශාල ගෞරවයක් ඔවුන්ගේ තියෙනවා.
1: සික් ජාතිකයන් හැරුණු කොට. සික් ජාතිකයන්ගේ වෙනම ඒගොල්ලන් කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ වෙනම ප්‍රශ්නයක්
2: තියෙනවා.
1: මං හිතන්නේ දැන් මේ ප්‍රශ්නේ හරහා ඒගොල්ලනුත් මේකට මෝදිට විරුද්ධව වැඩ කරන්න අවස්ථාවක් කරගනි. ඒක වෙනම කතාවක්. ඒ කෙසේ වූ මෙතරම් බලවත් චරිතයක් ලොකු ඩයස්පෝරා එකක් තියෙනවා ඉන්දියාවෙන් එළියේ. මං දන්න විදිහට ඇමරිකාවේ සෑහෙන පිරිසක් ඉන්නවා.
2: ඇමරිකාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ කියනවා හැමතැනම
1: ලක්ෂ 8ක් විතර ඉන්නවායි කියනවා ඕස්ට්‍රේලියාවේ ඉන්දියානුවන්. ඉතින් බොහොම බලවත් අග්‍රාමාත්‍යවරයෙක්, රට ඇතුළෙත් බොහොම බලවත්. ඉතින් මේ වගේ නැගිටීමක්, ඒ වගේම රෝ ඔත්තු සේවය බොහොම බලවත්. මේ ඔක්කොම තියාගෙන මේ වගේ නැගිටීමක් දැකලා මුල් කාලේ පොඩ්ඩක් හොඳට කන්ට්‍රෝල් කරනවා වගේ ගතියක් තිබ්බ. නමුත් දැන් මේක ටිකක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් වගේ. මෝදි ටිකක් බය වෙලා ප්‍රකාශයක් නිකුත් කරා වගේ තමයි අර පළවෙනි වතාවට
2: Facebook එකේකින් ඇවිල්ලා ඔහු ප්‍රකාශයක් නිකුත් කරනවා.
1: පොඩ්ඩක් මෝදි බය වෙලා, එතකොට මේක අවුට් ඔෆ් කන්ට්‍රෝල් දැන් මේ විරෝධතාවයත්,
2: ಭಾರತೀಯ ජනතා පක්ෂය තිගැස්සිලා
1: මේ නිසා දැන් මෝදි මේ තත්ත්වයේ විශේෂම ඔය කලාපීය වශයෙන් නැතුණු තත්ත්වයන් මෝදි හොඳින් දැක්ක. ලංකාවට වෙච්ච දේ, නේපාලට වෙච්ච දේ, බංගලන් දැක්ක විතර නෙමෙයි, ඒගොල්ලන් පිටිපස්සෙන් හිටියයි කියලා චෝදනා තියෙනවා.
2: ඔව්.
1: මේ තත්ත්වයන් හොඳටම දන්න කෙනෙක්, මේ පරිශන කරපු කෙනෙක්, මේ පරිශනවල
2: අපි පොත අතේ තියෙන මිනිස්සයා.
1: ඇයි ප්‍රමාද මේ නැගටිව පාලනය කරගන්න? ඇයි හරි ඇක්ෂන්ස් වෙලාවට නොගෙන තියෙන්නේ?
3: මම හිතන්නේ මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය ප්‍රමාදුණයි කියලා. ඔවුන් මේ අවස්ථාවේදී යම් ක්‍රියාමාර්ග දැරීමේ අපහසුතාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව දන්නවා මේ සමාජ මාධ්‍ය තුල ජනතාව ප්‍රශ්න කරන අවස්ථාවක ඒ පාලනය කිරීම ඉතාමත් අපහසුයි. අපි මීට පෙර දැක්කා ශ්‍රී ලංකාව තුල, නමුත් අපි ශ්‍රී ලංකාව සමග සංසන්දනය කළ බැලුත් නේපාලය. නේපාලයේදී දැක්කා ඒ සමාජ මාධ්‍ය පාලනය කිරීමට රජ උත්සාහය තුළ මොන ආකාරයේ කැළඹීමක්ද ඒ රට තුළ ඇති වෙන්නේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මෝඩි රජය බලවත් වුණාට සමාජ මාධ්‍ය හසුරුවන කණ්ඩායම් ජනතාව එකතු කර ගැනීම තියෙන අවස්ථාව අපි දෙකම හිතේ තියා ගන්න ඕන දෙයක් තියෙනවා. මෙය මීට ප්‍රධාන හේතුව වශයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව කරපොත්තන් ලෙස හැඳින්වීම අපහසයක් ලෙස සලකලා ඒ ජනතාව තරුණ ප්‍රජාව එකතු කිරීමක් තියෙනවා. නමුත් ඉන්දිය මාධ්‍ය වාර්තා අනුව අපි ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මෙම විරෝධතාවයේ නායකත්වය කවුරු අරගෙන තිබුණත් ඒ කලබලකාරී පිරිස අතර ඉඳ වැඩි ප්‍රමාණය ශිෂ්‍යෝ නොවේ. ඉතාම පැහැදිලිව එම කණ්ඩායමට අය නොයෙකුත් බාහිර පාර්ශව මේ කලබලකාරීව දැන් සම්බන්ධ වෙනවා. ඒ ඉතාම පැහැදිලි. මේක ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවේ, ඉතින් එයාගේ ප්‍රශ්නයක්. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය, ඉන්දිය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනවා මේ විභාග ප්‍රශ්න පත්‍ර පිටතට යෑමක් සම්බන්ධව තමයි මේ සම්පූර්ණ කලබල වෙන්නේ කියලා අපි මතක තියාගන්න ඕනේ. මීට පෙර තිබුණ ආණ්ඩු කොංග්‍රස් පක්ෂ බලයේ ඉන්න කාලේ මේ ආකාරයටම විභාග ප්‍රශ්න පත්‍ර බොහොම අවස්ථාවලදී පිටතට ගිල තිබුණ කවදාකවත් කලබලයක් කරලා නැහැ. නමුත් තත්ත්වය වෙනස්. එදා සමාජ මාධ්‍ය තිබුණේ, අද සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය කියන්නේ ප්‍රබල අවියක් මෙවලම ජනතාව ඒකරාශ කරන්නේ. ඉන්දියාව තුල පොරක් මේ ලෝකෙම ඉන්න ඉන්දියාව ජනතාවද ඔබ ඉස්සෙල්ලා ප්‍රකාශ කරා ඔස්ට්‍රේලියාවේ ඉතු ජනතාව මොන ආකාරයටද මෝඩි අග්‍රාමාත්‍යද ඔස්ට්‍රේලියාට ආවම පිළිගත්ත කියලා. ඒ ආකාරයටම ඒක අනිත් පැත්ත තමයි එම්ම ජනතාවම යම් කිසි ආණ්ඩුවකට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාවක් තියෙනවා. ඉන්දියාවේ වෙන ක්‍රියාවලියට යම් කිසි බාහිර පාර්ශ්වයක් තමයි බටහිර රටක් මම බටහිර කියලා අදහස් කරන ඇමරිකාව ප්‍රමුඛ ආකාරයකට සහයෝගයක් දෙනවද? එහෙම නැත්නම් ඔවුන් මේ පිළිබඳව දැනගෙන හිටියාද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. ඒ හේතුව ඉන්දියාවේ තියෙන ඇමරිකානු තාරාත්‍රික කාර්යාලය විසින් ජුලයි 17 වෙනිදා ප්‍රකාශයට පත් කළා කියනවා. දැඩි අනතුරු ඇඟවීමක් ඇමරිකානුවන්ට කලබල ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න කියන විශේෂත්වය වන්නේ මේ කරපොතු පක්ෂය එක්රැස් වෙන කලබල කිරීමට අවස්ථාවක් ඇති සියලුම ස්ථාන 27 හරියාකාරව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඉන කීපය කරදර ප්‍රකාශ කළ තියෙනවා. ඉතින් දැනගෙන හිටියද එහෙමත් නැත්නම් ඒක යම් කිසි තමුන්ගේ ජාතිකයන්ට අනුතුරු ඇඟීමක් වශයෙන් උන් කරාද කියන එක අපිට පැහැදිලි නෑ තවමත්. නමුත් ඇමරිකාව කටයුතු කරන ආකාරය අපි කවුරුත් දන්නවා. අපි දන්නවා බංග්ලාදේශය ආණ්ඩුව වෙනස් කරන්න හේතුවක් වුණා කියලා කියන හේතුවක් වශයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍යතුමිය හසිනා ශික් හසිනා මේ ප්‍රකාශ කළා. ඇමරිකාව බංග්ලාදේශයට අයිති දූපතක් හමුදා කඳවුරක් කිරීමට කිව්වා. ඔවුන් ඒකට බැහැ කිව්වා. ඒ තත්ත්වය වුණ ඇගේ රජ ඉවත් කළා කියන ඉතින් ලෝක රටක් මේකයි. මම හිතන්නේ ඉන්දියාවටත් මේක එක්තරා විදිහක පාඩමක්. නමුත් මගේ පෞද්ගලික අදහසම අර ලොකු විශ්වාසයක් තියෙනවා. කලාපේ ආණ්ඩුව වෙනස් කරපු ආකාරයට ඉන්දියාවේ ආණ්ඩුව විශේෂයෙන්ම වෙනස් කරන්න බැහැ කියලා. ප්‍රධාන හේතුව කන්නේ ඉන්දියාව තුළ ඇති වෙන මෙම කලබලයට කිසිදු රටක් ඔව් කියන්නේ ඇමරිකාව ගැන කිසිදු ආකාරයක ප්‍රසිද්ධි එළිපිට ශ්‍රී ලංකාව කරා වගේ නැත්නම් බංග්ලාදේශය නේපාලය කරා වගේ එළිපිට සහයෝගයක් පළ කරන්නේ
2: නැහැ. හොඳයි. එතකොට මහත්මයා දැන් මේ සිද්ධි දාමයන් දිග ඇරෙන ආකාරය අපි කොච්චර කිව්වත් මේකට බලපෑම් නැහැ සම්බන්ධතා නැහැ කියලා. එවනක කාබන් කොපි වගේ ඔන්න ලංකාවේ නම් ආර්ථික ප්‍රශ්නයක් තිබ්බයි කියන එක අපිට පැහැදිලිව තේරෙනවා. නේපාලයේ වේවා විශේෂයෙන් බංග්ලාදේශයේ මේ වගේම අධ්‍යාපනය හා සම්බන්ධ කෝටා ක්‍රමයකට එරෙහිව තමයි මේ අරගල කටයුතු පටන් ගත්තේ. ඊට පස්සේ ඒ කෝටාව රිවර්ස් කරන්න කියලා එවකට අරගල කරුවන් ඉල්ලීමක් කරලා තිබුණා ෂේක් හසීනා රජින්
4: බංග්ලාදේශයේ.
2: ඒ ඉෂ්ට කරා. නමුත් ඔවුන් ෂේක් හසීනා යනකම්ම මේක නැවැත්තුවේ නැහැ. දැන් ඉන්දියාවේ වාතාවරණයත් එහෙමයි. ඒ කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම මුලින් තිබුණේ අමාත්‍යවරයා ඉවත් කරන්න කියලා මේ මේ මේ මේ මෙඩිකල් ෆැකල්ටි එකේ පේපර් එක ලීක් වෙන එකට අදාළව අමාත්‍යවරයා ඉවත් කරන්න. නමුත් දැන් මෝදි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ආශ්‍රය යුතුයි කියන තැනට මේ තරුණයෝ ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව දැන් ඉන්දියානු මාධ්‍ය බැලුවොත් ඔවුන් පැහැදිලිව කියනවා කොතරම් ජනප්‍රියතාවයක් තිබුණත් කොතරම් මැතිවරණ ජයග්‍රහණය කරත් භාරතීය ජනතා පක්ෂ රජයට බය හිටපු මිනිස්සු කතා කරන්න අකමැත්තෙන් හිටපු මිනිස්සු දැන් ඉන්නේ වෙල කතා කරනවා කියන. දැන් ඔබ විශ්වාසයෙන් කිව්වට මේකට මැදිහත් වීමක් නැහැ මේක පාලනය කරගන්න පුළුවන් භාරතීය ජනතා පක්ෂ රජයට කියලා පසුගිය කාලයේ සිදු වුණා වූ අරගලයන් වල කාබන් කොපියක් ක්‍රියාත්මක වෙද්දී කොහොමද ඔබ එවන් විශ්වාසයකින් කියන්නේ මේක පිටිපස්සේ කිසිවෙකුත් නැහැ එහෙම නැත්නම් මේක පාලනය කරගන්නට මෙතරම් ජනගහනයක් ඉන්නේ ඉන්දියාව වැනි රටක? ඒ කියන්නේ
4: ලෝකෙ දෙවෙනි ජනගහනේ නේ.
2: ක්‍රිකට් මැච් එකක් පෙරදුනාම ගෙවල් ගිනි තියෙන තත්ත්වක හිටපු ප්‍රචණ්ඩත්වයක් තියෙන රටක කොහොමද මේ කටයුත්ත පාලනය කරන්න පුළුවන් කියනක ඔබ ওই තරම් විශ්වාසයෙන් කියන්නේ?
3: මෙමය දැන් ඔබ යම් අවස්ථාවක කාබන් කොපියක් කියලා
4: අර්ථ දැක්වෙන්න
3: දුන්නා. මම හිතනවා මේ කාබන් කොපියක් කියන්නේ මේ සිද්ධියල යම් කිසි සමානත්වයක් අපි දකිනවා මිනිස්සු මාධ්‍ය දකිනවා. නමුත් මේ කාබන් කොපියක් වෙන්න බෑ. හේතුව මීට පෙර මේ කලාපයේ ආණ්ඩු වෙනස් කිරීම සියල්ල තුළ ශ්‍රී ලංකාවේ වේවා නේපාලය බංග්ලාදේශ පකිස්තානය පකිස්තානය අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් ඔහුගේ රීව පාර්ලිමේන්තුව තුළින් කැරලිකාර තත්ත්වයක් ඇති වෙනවා විශ්වාස භංගයක් කියනවා ඔහු ඉවත් කරනවා අද ඔහු ගිරේ. මේ සෑම තත්ත්වයක් තුළම අපි දැක්කා මේ සෑම රටක්ම ඒ තිබුණ පාලනය චීනය සමග යම් කිසි සම්බන්ධකමක් එකට කටයුතු කිරීමක් ඒ තුළ අපි දැක්කා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ගත්තොත් ඒ තුළ අපි දැක්කා ඉන්දියාව සහ ඇමරිකාව එක ස්ථාවරයක් ගන්නවා මේ ආණ්ඩු වෙනස් කිරීම. එක ප්‍රසිද්ධ රහස අපි ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම මේ දැක්ක. නමුත් ඉන්දියාවේ තත්ත්වය මම හිතන්නේ කිසිම ආකාරයකට අපිට සමාන කරන්න බෑ ඒ තත්ත්වය සමග. හේතුව මෝඩි රාජ්‍ය සෑම ආකාරයකින්ම ඇමරිකාවේ අවශ්‍යතාවය මේ කලාපයේ සපුරාලන ප්‍රධාන ප්‍රධානතම දේශපාලන හමුදා බලය සහිත රට. ඉතාම පැහැදිලි. මේ ආසියාව සම්බන්ධයෙන් ගත්තොත් අනිවාර්යයෙන් මාලති කොඩ් කියලා සංවිධානයක් තියෙනවා. ඔස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව සහ ඉන්දියාව ඒ රටවල් හතර. ඒ රටවල් හතරේ ප්‍රබල සාමාජිකයන්. ඥාතිචක බලයක් හිමි රටක්. ඒ වගේම ඇමරිකාවත් සමග ඉතාම කිප්පෙන් කටයුතු කරන ඉතාමත් කිප්පෙන් කටයුතු කරන රටක් ඔබට මතක ඇති මෑත කාලේ ඇමරිකාවේ ඡන්ද කාලේ බලේ සිට ට්‍රම්ප් මිලියන් පබා මොඩි
4: ලොකරස්සේ මක් කරා.
3: ඒ තත්ත්වය අපි අවුරුදු ගණනාවකට පස්සේ ගෙල බැලුවොත් අපිට මතකයි මීට පෙර තිබුණ අපේ නාඩුවක් මොඩිට ඇමරිකාවට එන එක තහනම් කරා. ඔව් ගුජරාත් වල දල්පු අපරාධකතායි කිය චෝදනාව මත උපුච්ච දෙයක් නෙමෙයි. නමුත් අද තත්ත්වය වෙනස්. අද තත්ත්වය අත් වශයෙන්ම ඇමරිකාවට මේ චීනය සමග ගැටෙන තත්ත්වය තුළ මේ කලාපේ ඉන්දියාවේ ස්ථාවර රජයක් සිටීම අත්‍යවශ්‍යයි. අද වශයෙන් මේ ඉන්දියාව යම් විශේෂ ආකාරකින් අස්ථාවර වී අපි දැන් අපි තාම අපිට පැහැදිලි නැහැ ඇමරිකාව මේ සමස්ත තත්ත්වය මොන ආකාරයටද කල්පනා කළා බලන්න කියලා. නමුත් ඉන්දියාව මට කිසිදු සැකකින් තුර ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්දියාව ලැබිල්ල ඇමරිකානු අඳවුගේ ප්‍රබල කුරුක ප්‍රබල අති ප්‍රබල කුරුක ඒ අස්ථාවර වීම ඒ ඇමරිකාවේ චීනය සමග ඇතිවන ගැටුම්කාරී තත්ත්වයකදී ආර්ථික හසුරුවන අවස්ථාවේදී ඔවුන්ට විශාල අඩුපාඩුවක් තිබුණා. ඔබට මතකයි බටහිර ආසියාවේ ඇමරිකාවට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායල් එක පැත්තෙන් අනිත් පැත්තේ ඉරානයට ඇමරිකාව පහර දීමට දින කීපයකට පෙර මෝඩි අග්‍රමාත්‍යවරය තමයි අවසන් වට රාජ්‍ය නායකයෙක් වශයෙන් ඊශ්‍රායල්ට ගියේ.
4: ඔව්.
3: ඒ මිත්‍රකම ඒ තත්ත්වය තියෙන කියන්නේ අත් වශයෙන්ම ඉරානයට ප්‍රහාරය එල්ල වෙන්නේ පෙබරවාරි 28 ඉඳ දින සතියකට අඩු කාලයක් ඔව් දින දෙකක බව තුලනවා.
4: සමහර මත පළවෙනවා මෝදි ගිය නිසා ප්‍රහාරය චුට්ටක් පරක්කුණයි කියලත්.
3: ඔව් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා ඊශ්‍රායලයේ සෑම දෙයක්ම දින දෙක තුනක් නෙමෙයි සති මාස ගානකට පෙර සැලසුම් කරපු ක්‍රියාදාමයක් තමයි අපිට කරේ. මෝඩි මම හිතන්නේ මේ අවස්ථාවේදී ඉන්දියාව හවුනා ඊශ්‍රායලයේ හරි දරු ගැටේ තියෙන අවස්ථාවේ ඔව් හෙගෙන්නවා. ඒකට ලෝකෙට දුන්න ජම්සිය ආකාරයක සංඛ්‍යාව සලකුණක් වෙන්න පුළුවන්. ඉතින් මේ සමස්ත තත්ත්ව තුළ මම දකින්නේ චීනය පව ඉන්දියාව අස්ථාවර වෙනවට මම හිතන විදිහට කැමති නැහැ කියලා.
4: වගේම තමයි ඇමරිකානු මාධ්‍ය හරහා ඉන්දියාවට චෝදනාත් එල්ල වුණා මේ මධ්‍යස්ථභාවය පිළිබඳව හෙටත් නැති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචන කරා. ඒක එයා රුසියාවත් එක්කත් ඉන්නවා, මෙහෙ කොඩ් එකත් එක්කත් ඉන්නවා, අනිත් පැත්තෙන් ඇමරිකාවත් එක්කත් ඉන්න හදනවා, මේ හැම කාගෙත් මිතුරා වෙන්න හදන තත්ත්වය ගැන විවේචනය ඉන්දියාව කාගේ පැත්තේද කියන ප්‍රශ්නේ මතු කරා. ඒ වගේම තමයි කියනවා දැන් මේ ආසියාව බලවත් වෙන කාලය කියලා. එතන ආසියාව බලවත් වීමේදී ඉන්දියාවත් එතන ප්‍රධාන තැනක් ගන්නවා. එතකොට මේක දුර්වල කරගන්නත් ඕනේ කියන අදහස බටහිරට ඕනේ කියන අදහසකුත් තියෙනවා. එතකොට මේ ඉන්දියාවේ පහුගිය දවස්වල රුසියාවේ යුක්රේන යුද්ධය හරහා ඇතිවෙච්ච ඉන්ධන මැද පෙරදිග යුද්ධයත් මේකට පසු වුණා. ඒ යුද්ධය හරහා ඇතිවෙච්ච ඉන්ධන අර්බුදයේදී රුසියාවෙන් ලාභිත තෙල් අරගෙන සෑහෙන ආදායමක් ඉන්දියාව ලබා ගත්තයි කියන ඒ අදහසකුත් තියෙනවා. එතකොට මේ ඔක්කොම ගත්තම
2: ඉන්දියාව කාගෙත් සුන්දරී වගේ පොඩි ගේම් එකක් ප්ලේ කරන එක ලොකු චෝදනාවක් ඉන්දියාවට තියෙනවා.
4: එතකොට මේක චුට්ටක් අස්ථාවර කරන්න ඕනේ කියලා බටහිරට උවමනාවක් තියෙන විදියක් නැද්ද?
3: එන්නේමයි ඉන්දියාව අස්ථාවර කිරීම තුළ අස්ථාවර කිරීමෙන් බටහිරට කිසිදු ලාභ පොලිනයක් ලැබෙන්නේ නැහැ. ඒකනම් පැහැදිලි. ඉන්දියාවේ තත්ත්වය දන්න හේතුව උඩ තමයි ඉන්දියාව එක විට ඇමරිකාව සහ රුසියාව සමග එක විට මේ ගනුදෙනුව කරන්නේ. ඒක ඉතාම පැහැදිලි. කුටිම්බ කියනවා නම් ඉන්දියාව යුක්රේනය සමග එයා සම්පූර්ණ ගනුදෙනුවක් කරනවා. ඒක සුවිශේෂ තත්ත්වයක් මම හිතන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඔබ සම්මුතාගෙන කල්පනා කරලා බලුවම රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් තියෙන අවස්ථාවක රුසියා චීනය සහ ඉන්දියාව අතර මොන ආකාරයේ ඉදිරිවාදිකමක් තිබුණා ඔවුන් එම රටවල් දෙකම රුසියාවට එරෙහිව තම සංධි පාවිච්චි කරන්නේ ඉන්දියාව දන්නවා මේ අවස්ථාවේදී රුසියාව සම්බන්ධව කටයුතු කිරීමදී රුසියාවට එරෙහිව චීනය ඉන්දියාව රටවල් දෙකම රුසියාවට එරෙහිව සංධි පාවිච්චි කරන්නේ ඒ තත්ත්වය අපි තාම හොඳින් වටහා ගත යුතු මේ ඉන්දියාව සුවිශේෂ තත්ත්වයක තියෙන රටක් කියන එක ඉතින් කැමැත්තෙන් ඔහමැත්තෙන් අපිට පිළිගන්න වෙනවා අපි ඊට එහා ගිහිල්ලා බැලුවොත් කල්පනා කරලා බලන්න ඇමරිකාවයි ඊශ්‍රායලයි ඉරානයට පහර දෙන්නේ පෙබරවාරි මාසේ 24 නමුත් සත්‍ය ඉන්න ගණනාවක් යනකම් ඉන්න දරණාවක් යනකම් ඉන්දියාව අමොම් වශයෙන් ඊට ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඉන්දියානු විදේශ ලේකම්වරයා මිස්ත්‍රි ඔහු දිල්ලියේ තියෙන ඉරාන තානාපති කාර්යාලයට අපේ පස්වෙන්
2: දැනන්නේ.
3: ඉරාන නායකයා ඝාතනය කිරීම පිළිබඳ ඉන්දියාව කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ. නමුත් සති දෙකකට පසුව ඉන්දියාව ඍජුව ඉරානයට කතා කරනවා නායකත්වයට කතා කරනවා තෙල් දෙන්නේ ඉරානයට තෙල් දෙනවා ඉරානයට තෙල් දෙනවා බොහෝ රටවල් කල්පනා කරන ඉන්දියානු අග්‍රාමාත්‍ය වරයා ඊශ්‍රායලයට ගියා ඉරානයට කරපු අසාධාරණ පහර දීම සම්බන්ධ කිසි ප්‍රකාශයක් කරේ නැහැ එවැනි තත්ත්වයක් තුළ ඒ ඉන්දියාව හිරිකිරීමට මෝඩිගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට බලන්නවා තෙල් සහ ගෑස් සැපියුම අඩපණු සැනින් ඉන්දියාව අඩපණ වෙනවා අඩපණ වෙනවා විශාල කලබල කාර්තත්වයක් ඇතුළ නමුත් ඒ අවස්ථාවේදී අමුන්ට එරෙහිව ඉතිහායිචි කියන ඉන්දියාවට එක්ක සමග උනත් ඉරානය ගනුදෙනු කරා වෙන කාට තෙල් ටික යවුවේ නැතුවත් ඉන්දියාවට ලැබෙන තෙල් ටික පදන කලඹුයම්බ හොමු සංග්‍රහය හරහා පැමිණියම නැව් පැමිණි ඉන්දියාව
4: ඔවේ මතකයි අපිට ඔවේ මතකයි අර නැවක සම්බන්ධක සිද්ධියකුත් උනානේ නැවක් විනාශ කරානේ ඇමරිකාවෙන් ඇවිල්ලා අපේ මුහුදු තීරයට ආසන්නේ ලංකාර මුහුදු තීරය ආසන්නේ නේද ඒ සිද්ධියක් තියෙද්දි තමයි මේ තත්ත්වයන් වතුනේ දැන් ඒ කොහොම වුණත් දැන් ඉන්දියාවේ දැන් මොන තත් ඔය තත්ත්වය මොන වුණත් දැන් ඉන්දියාවේ භූමියේ තත්ත්වය දැන් බලනකොට අපිට පේනවා ලක්ෂ ගණනින් මිනිස්සු පාරට බහැලා
2: අන්න ඒක තමයි මටත් ඇත්තටම ෆර්ඩිනෑන්ඩ් මාත්‍යගෙන් අහන්න ඕන ප්‍රශ්නය දැන් මේ හැම අපි අපි දන්නවා ලෝකේ තියෙනවා බලකඳුරු ඒ බලකඳුරු නිර්මාණය වෙනවා ඒ බලකඳුරු සමහරක් වෙලාවට අභ්‍යන්තරව රටවල් වලට කරන්නා වූ බලපෑම සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා නමුත් මේ හැම දෙයක්ම ෆර්ඩිනෑන්ඩ් මහත්තයා යටින් ජන බලය කියන එකට දැන් මේ අවස්ථාවේ ගත්තොතින් ඔව් ಭಾರತೀಯ ජනතා පක්ෂය පසුගිය මැතිවරණ ගණනාවක ඉතාම ඉහළින් ජයග්‍රහණය කරලා තියෙනවා ඒක ඇත්ත ඒක පිළිගති යුතු සත්‍යයක් තමිල්නාඩු ප්‍රාන්තය සහ ඒ කාලේ ඒවත් කිසියම් විදියකට ඔවුන් පසුබැසීමකට ලක් වෙලා තිබුණු මැතිවරණ නොවේ නමුත් මේ අවස්ථාව ගත්තොතින් දැන් ඉන්දියානු මාධ්‍යයේ මේ තරුණියෝ කතා කරන දේවල් 2014 තමයි මෝදි බලයට ආවේ මෝදි කිව්වා මෙතන සිස්ටම් චේන්ජ් එකක් කරනවයි කියලා මේ දේවල් වෙනස් කරනවයි කියලා ඒ වගේම ඔවුන්ගේ චෝදනාව තියෙනවා මෝදි රජය අතිශය දූෂිතයි ගජමිතුරු වාදයක් ක්‍රියාත්මක කරනවා
4: ධනපතියන්ට සලකනවා
2: පොඩි මිනිස්සුන්ව බලාගන්නේ නැහැ ඒ වගේම දැඩි ජාතිවාදයක් පතුරවලා තියෙනවා රට ඇතුළේ මේ ආගමික සහජීවනයේ විනාශ කළා Hindu පමණයි කියන දනකට ගිහිලා තියෙන මේ වගේ චෝදනා රට ඇතුළේ තියෙද්දි අපි තවදුරටත් හිතන්න පුළුවන්ද ඔව් බටහිර බලවේග ඉන්දියාවත් එක්ක වෙන්න පුළුවන් චීනය ඉන්දියාවත් එක්ක ඉන්නවා වෙන්න පුළුවන් මෝදි අග්‍රාමාත්‍යතුමාගේ නමුත් ජනතාව ඉන්නවද ඉන්දියාවත් එක්ක මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයත් එක්ක මොකද විපක්ෂ නායකවරයාත් ඉතා පැහැදිලිව මේ රාහුල් ගාන්ධිත් සම්බන්ධ වෙලා තියෙනවා මේ විරෝධතාවලට ඒ නිසා මේ බාහිර ප්‍රශ්නය කලමනාකරණය කරගත්තාය අපි හිතමුකෝ අභ්‍යන්තර ප්‍රශ්නය කලමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද මෝදි රජය
3: මේවා දැන් ඔබ සඳහන් කරා ලක්ෂ ගණනින් ජනතාව පාරට බැහැලා කියලා. ලක්ෂ ගණනින් කියලා කිව්වම ශ්‍රී ලංකාවේ තත්ත්වය අපේ රටේ භූමිය ඒ භූමි ප්‍රදේශයත් එක්ක බැලුවම අපිට ලොකු ගාණක් වගේ පේන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ ඉන්දියාව විශාල රටක්. ප්‍රකාශ තුල පමණක් රැඳිලා මේක ආණ්ඩුව වැටෙන තරමට එනවයි කියලා හිතනවනම් උපකල්පනය කරනවා මම හිතනවා අපි ලොකු කරද්දක් කරගන්නවා
4: කියලා.
3: මම දන්න තරමින් සමාජ මේක අධ්‍යයනය කරපු තරමින් ආණ්ඩුව වෙනස් කිරීමේ ශක්තිය මේ අවස්ථාවේදී මේ කණ්ඩායමට නැහැ. තව පැහැදිලි මම හිතනවා ඒ කණ්ඩායමත් ඒක දන්නවයි කියලා. ඒ තුල තමයි අපි දකින්නේ අර දින 26ක් කෑව ගන්න නැතුව විරෝධතාවයක් දක්වපු පුද්ගලයා මට බ්‍රහස්පතින්ද රෑ ඒක අතහැරිය. ඔහු ඉන්දියානු අමාත්‍යවරු දෙන්නෙක් මෝඩිගේ අමාත්‍යවරු දෙන්නෙක් සමග සාකච්ඡා කළා. කොහොමද මේක ප්‍රශ්න විසඳන්නේ කියලා. ඉතින් ඔවුන් දන්නා ඔවුන්ට මේක සම්පූර්ණ අවසාන කර යන්න බෑ කිසිසේත්ම. ඔවුන් යම් කිසි ප්‍රමාණයකට මේ මෙහෙම ඉදිරියට ගෙනල්ලා මම හිතන්නේ ඔවුන් උත්සාහ කරයි අනාගතයේදී පාර්ලිමේන්තුවල තරඟ ගන්න පාර්ලිමේන්තුව හරහා යම් කිසි ඉදිරියකට ඒමට. ඒ වගේම මතක් කරලා දෙන්න ඕනේ මේ මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල දක්න දේවල් වලින් පමණක්ම අතිඋතු තීරණ ගන්න එක හොඳ නෑ. අපි දැක්ක ඇමරිකාව ගානේට විරුද්ධව ගුවන් ප්‍රහාර කීපයක් එල්ල කරා. මම හිතන්නේ ජනවාරි මාසෙ වගේ 20 26 මට හරියට කාලේ මතක නැහැ. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණා ගුවන් ප්‍රහාර සහ ඉරාන නායකත්වයට කරන බලපෑම මත ඉරානයේ ජනතාව මහමාර්ගට බැහැලා ඉරාන ආණ්ඩුව කරලා
2: එහෙම තත්ත්වයකට ඉරානයේ එක අවස්ථාවක තිබ්බා.
3: ඒක අවස්ථාවක තිබුණා. නමුත් ඉතින් මම විශ්වාස කරා මම තේරුම් ගත්තා අන්තිමට මේ කැල්කියුලේෂන් එක මේ ඉස්රායලයේ ඇමරිකාවයි කරන මේ ගනුදෙනුව ඉරානයේ යම් කණ්ඩායම් සමග එක වැරදුනොත් අනිත් පැත්තට යනකොට දැන් අද අපි දකිනවා අතවශයෙන්ම සතියකින් සති දෙකකින් අවසන් කරන්න ආරම්භ කරපු ඉරානයේ එරෙහි මහා සටන දැන් මටනේ අප්‍රේල් පෙබරවාරි 26 සිට දැන් ජුලයි මාසයේ අවසන් සතිය දක්වා මේ යුද්ධය තවමත් තියෙනවා. අතවශයෙන්ම අපි දිගින් දිගටම දකින්නේ ඒ ඇමරිකානු ප්‍රහාර වලට ප්‍රතිවිරුද්ධ ප්‍රහාර ඉරානය තවමත් බහම එල්ල කරගෙන. ඉතින් ජනමාධ්‍ය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල පමණක් විශ්වාස කරමින් තීරු තීරණ ගන්න එකත් මම හිතන්නේ ඒකත් හොඳ නැහැ. තව උදාහරණයක් දුන්නකෙ දැන් වෙනිසුවෙලාවේ තත්ත්වය දැන කල්පනා කරලා ලෝකෙ හිතුව ඇත්ත වශයෙන්ම වෙනිසුවෙලාවේ දැන් හමුදා බඩවැස්සා ඇය 24 සුද සම්පූර්ණයෙන්ම ඒ පාලනය අල්ලගත්තා. ඊටගේ නායකයව අරන් ගියා.
2: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමෙ වී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
0: FM 98.5 www.radio2000.com.au
5: සිරස්තල දින ගණනක් පුරා ಭಾರತයේ ඇවිළු කරපත්තා විරෝධතා අවසන්. ඉන්දිය අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ඉල්ලා අස්වේ සෙසු ඉල්ලීම් වලටත් රජය එකඟ වූ බව විරෝධතාකරුවන් කියයි. වත්ත මුදල වෙඩි තැබීමේ වෙඩික්කරු සහ මෝටර රථයේ රියදුරු බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට. වෙඩි තැබූ දාට පසුදා අලුයම මන්නාරමින් බෝට්ටුවකට ගොඩ වී ඉන්දියාවට ඇවිත්. දෙමට ගොඩදී මහදවල් පන්න පන්නා වෙඩි තැබූ වෙඩික්කරුත් ඔහුම බවට සැකයක්. වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීනේ මාෆියා කල්ලියක ප්‍රධාන සමාජිකයෙක්. එරටින් ආ තවත් මාෆියා කල්ලියක සමාජිකයින් පිරිසක් ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය සැක කරයි. නීතිඥ සංගම් සභාපති ගැන කියූ කතාවට මන්ත්‍රි නිරෝෂණට පාර්ශව රැසකින් දෝෂාරෝපණ. මන්ත්‍රී වරප්‍රසාද මත මැති සභේ කියූ දේ එළියට විත් කියන්නේ අභියෝගයක්.
6: අසිත නිරෝෂණ මහත්මයාට අපි කියනවා පුළුවන් නම් මේ කතාව ඇවිල්ලා එළිය කියන්න.
7: මේ වැරදි වෙන්නකොට නීති සංගමේ හොඳයි. අපි යාළගේ වැරදි වෙන්නකොට මේ නීති සංගමේ තෝරු.
8: මේ තර්කයක් නැතුව කතා දර කතා කියන්න එපා මන්ත්‍රීතුමා.
5: විවගකල භූමිවල බඩ ඉරිඟු වවන බවට කෘෂි ඇමති ලාල්ගෙන් ප්‍රකාශයක්.
9: අපේ බලාපොරොත්තුවක් නැහැ විවගා කරන භූමිය තවත් වැඩි කරගෙන යන්න.
5: පුරන් කුඹුරු අස්වැද්දීම යල්පැනගේ අදහසක් බවත් කියයි. ලාල්ට ගොවින්ගෙන් සැර ප්‍රතිචාර.
10: යකෝ අමන කතා කියන්න එපා, මේ විවගා කරන බිම්වල බඩ ඉරිඟු වගා කරන්න බෑ.
11: බඩ ඉරිඟු වගා කරත් විවගා කරපු ආගෙම තමයි ගෝයාට වෙන්නේ.
5: එල්නිනෝ සඳහා මුහුණ දෙන්නට සූදානම් බව මෙරට බලධාරීන් පවසයි. ඉන්දියාවට තාප තරංගවලින් දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක්.
12: ඉන්දියාව ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ තැන්වල රටවල වල තාප තරංගත් එනවා. උෂ්ණත්වය අපිට වඩා ඉහළ යනවා.
13: From Adaderna, this is Adaderna Prime Time with Situmini Gunawira and Pasan De Silva. From Studio 24 in Colombo.
14: අයිබෝවන් ඔබටත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දින 6:55 සමගින්.
15: විභාග අක්‍රමිකතා මුල් කරගනිමින් ඉන්දියාවේ දින ගණනක් පුරා පැවති දැවැන්ත විරෝධතා අද අවසන් කෙරුණා. ඒ විරෝධතා හමුවේ ඉන්දියා අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් අද පස්වරුවේ සිය ඉල්ලාස්වීම නිවේදනය කිරීම සහ විරෝධතාකරුවන්ගේ සෙසු ඉල්ලීම් සඳහාද රජය එකඟ වීම හේතුවෙන්.
14: ඒ අනුව කැරපොත්තා ජනතා පක්ෂය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ සාමකාමීව නිවෙස් වෙත යන ලෙසයි.
5: ඉන්දිය විභාග අක්‍රමිකතා මුල්කොටගෙන එරට කැරපොත්තා ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් දිගහැරුණු තරුණ විරෝධතා රැල්ල භාරතය පුරා ලැබුගින්නක් මෙන් පැතිර යන්නට පටන් ගත්තේ දකුණු ආසියානු කලාපීය බලවතාගේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ කුකුසක් මතු කරමින්. අවස්ථා කිහිපයකදීම ආරක්ෂක අංශ සහ තරුණ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ අතර විරෝධතාකරුවන්ට රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු, ක්‍රීඩකයන් මෙන්ම බොලිවුඩ් තාරකාවන්ගේද සහය හිමි වුණා. සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වීම, විරෝධතාකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු ඉවත් කිරීම සහ විභාග අක්‍රමිකතා නිසා දිවිනසාගත් සිසුන්ගේ පවුල් සඳහා වන්දි ලබා දීම ඇතුළු කරුණු කිහිපයක්. දින ගණනාවක් තිස්සේ ඇදී ගිය මෙම දේශපාලන අර්බුදය සමථයකට පත් කිරීමේ අරමුණින් රජය සහ විරෝධතාකරුවන් අතර පැවති සාකච්ඡා ඊයේත් අසාර්ථක වූයේ ජනතා පීඩනය හමුවේ දන නොනැමූ අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්නොමතික හැසිරීම හේතුවෙන්. ඒ අනුව අවසන් තීරණයක් ගැනීමට රජයට පැය 24ක කාලයක් ලබා දීමට විරෝධතාකරුවන් කටයුතු කළා. අද පස්වරුවේත් විරෝධතාකරුවන් සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ පසුබිමක නවදිල්ලි නුවර, පූනේ, මුම්බායි, කල්කටා, හයිද්‍රාබාද්, නාග්පූර් සහ ශ්‍රීනගර් ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ රැසක දහස් සංඛ්‍යාත ජනතාව අදත් විරෝධතාවල නිරත වුණා. ඒවා දැඩිව පාලනය කිරීමට ඉන්දිය ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් බහතගත්තා. අද සාකච්ඡා ආරම්භ වීමට පැයකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය දොරෙන් ඉල්ලාස්වීමේ ලිපිය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යොමු කළ බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඒ වන විටත් විරෝධතා රැලියක් අමතමින් සිටි කැරපොත්තා ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජීත් දීප්ක ඇතුළු පිරිස වෙත දැනගන්නට ලැබුණු අවස්ථාවේදී ඔවුන් දැක්වූ සෙසු ස්ථානවල සිටි විරෝධතාකරුවන්ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ සතුට සැමරුවේ මෙලෙසින්.
16: අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට දැඩිව බල කරමින් දින 26 පුරා අඛණ්ඩ උපවාසයක් සිදු කළ සෝනම් වන්චුක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සිය සතුට පළ කර තිබුණා. ඉන්දියා ජාතික කොංග්‍රස් පක්ෂයේ නායක ඇතුළු විපක්ෂ කණ්ඩායම්ද අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්.
17: System it's a symbolic step because he was a symbol but it is still a big step that the prime minister of india out of respect for the students out of risk for the future of india has to apologize to the students who were brutalized
16: kese vetat mema illa aswima sambandhen india agramaatyavarya tama nila sthavare tawmat prakash karana hai adhyapana amaatyavarya asya illa aswima denumdimen anaturuwa virodhata karuwan saha rajya athara navadilli nuwardi thiranaatmaka sakachchawak ada passorwe aarambawuna එහිදී විරෝධතාකරුවන්ට එරෙහිව ගොනු කර ඇති පොලිස් පැමිණි ඉල්ලා අස්කර ගැනීමටත් විභාග අක්‍රමිකතා නිසා දිවි නසාගත් සිසුන්ගේ පවුල් සඳහා උපරිම වන්දි මුදලක් ලබා දීමටත් රජය එකඟ වී තිබෙනවා. සාකච්ඡාවට එක් වූ විරෝධතාකරුවන් මෙම එකඟතා සැලකිල්ලට ගනිමින් සිය උද්ඝෝෂණ සහ විරෝධතා වහාම අත්හැරීමට තීරණය කළා. එමෙන්ම විරෝධතා බිමෙන් ඉවත්ව සාමකාමීව තම නිවෙස් වෙත ආපසු යන ලෙස ඔවුන් සියලු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම ඉදිරි සති 4 තුල යලිත් රජය සමග සාකච්ඡා පවත්වන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
15: කුඩු රොෂාන් නමත්තා ඉලක්ක කර ජූනි 23 වෙනිදා වත්තලදී සිදු කළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු හා ඔහු පැමිණි මෝටර රථයේ පැදවූ රියදුරු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනා ඉන්දියාවේ ධනුෂ්කොඩිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉදිරි සතිය තුළ මෙරටට පිටුවහල් කිරීමට නියමිත බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
18: මේ අතර අදාළ වෙඩිකරු එදිනම දෙමටකොටදී වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු බවටද සැක පළ කරන බවයි පොලිසිය පැවසුවේ.
16: වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී ඉකුත් 23 වෙනිදා රාත්‍රියේ කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කර නාදුරන පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. ඉලක්කය වැරදි කුඩු රොෂාන් වෙනුවට ඔහුගේ අනුගාමිකයෙකු වන වනාතේ සුමේධ නැමැත්තා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරයෙන් පසු වෙඩිකරු පැමිණි මෝටර රථය ජාඇල ප්‍රදේශයේ අතහැර ගොස් තිබේදී පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. ඒ අතරතුරදී ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් ධනුෂ්කොඩිහි වෙරළ ප්‍රදේශයේ සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීමවලදී හෙළි වී ඇත්තේ ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වී ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ජී විග්නේශ්වරන් සහ 30 හැවිරිදි එම් ලුසිනත් නම් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් වන අතර ඔවුන් ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මොවුන් කුඩු රොෂාන් ඉලක්ක කර වත්තලදී වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු හා වෙඩිකරු පැමිණි මෝටර රථය පැදවූ රියදුරු බවට මෙරට පොලිසිය සැක පළ කරන්නේ. වෙඩිතැබීම සිදු වූ දිනට පසුදා එනම් පසුගිය 24 වෙනිදා අලුයම 4ට පමණ ඔවුන් මන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවකට ගොඩ වී ඇති බවත් හෙළි කරගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 3ක මුදලක්ද ලබා දී ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාට මෙරට තුල නඩු 3ක් ඇති බවත් ඉන්දිය ආරක්ෂක අංශ සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා තිරුච්චි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි විශේෂ කඳවුරක් වෙත යොමු කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. එරට පොලිසිය සඳහන් කළේ ඉදිරි සතිය ඇතුළත මොවුන් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවයි. මේ අතර අදාළ වෙඩිකරු එදිනම දෙමටගොඩදී වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු බවටද සැකපල කරන බවයි පොලිසිය පැවසුවේ.
18: වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීනයේ මාෆියා කල්ලියක ප්‍රධාන සාමාජිකයෙකු බවට පොලිසිය සැකපල කරනවා.
15: එරටින් පැමිණි තවත් මාෆියා කල්ලියක සාමාජිකයන් පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇතැයි විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කළේ.
16: වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කරන චීන ජාතිකයෙකුගේ මළසිරුරක් ඇහලියගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබියදී ඉකුත් 23 වෙනිදා සොයාගනු ලැබුවා. එම ඝාතනය සිදු කළ බවට සැක කරන චීන ජාතිකයන් දෙදෙනෙකු එදිනම කටුනායක ගොන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරටින් පලා යාමට උත්සාහ දැරීමේදී. ඒ අනුව ඔවුන්ව කොළඹ දකුණු අපරාධ කොට්ටාසයට භාරගෙන අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසයට භාර දෙනු ලැබුවා. එහිදී සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක් වූ චීන ජාතිකයා ඔන්ලයින් ජාවාරම් සිදු කරන ප්‍රධාන පෙළේ අයෙකු බවයි. ඔහු එරට ප්‍රධාන පෙළේ මාෆියා කල්ලියක සමාජිකයෙකු බවත් එහිදී අනාවරණ වී තිබෙනවා. පසුව ඔහුව ඝාතනය කිරීම සඳහා එරටින් තවත් මාෆියා කල්ලියක සමාජිකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් ඝාතනය වූ චීන ජාතිකයා සම්බන්ධයෙන් සොයා බලා අනතුරුව ඔහුගේ ආරක්ෂාවට සූක්ෂම ලෙස ඔවුන්ගේම සමාජිකයන් දෙදෙනෙකුද යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව 23 වනදා අලුයම ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතිකයන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 වනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
15: ප්‍රබල එල්නීනෝ තත්ත්වයක් බවට පත්වීමේ 81%ක හැකියාවක් ඇති වත්මන් එල්නීනෝ තත්ත්වෙන් ඉදිරියේදී ඇතිවිය හැකි නියඟය මෙන්ම ගං වතුරටද මුහුණ දීමට මෙවන විට සියලු ශ්‍රේෂ්ඨ ආවරණය වන පරිදි සැලසුම් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
18: කෙසේ වෙතත් මෙම එල්නීනෝ තත්ත්වයේදී අසල්වැසි ඉන්දියාවට තාප තරංගවලින් බලපෑම් එල්ලවන බවට අනාවැකි පළ කරන මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එවැනි අවධානමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.
19: මුළු ලෝකය පුරාම මේ වන විට කතාබහට ලක්වන එල්නීනෝ තත්ත්වය යනු කුමක්ද? පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්හි විශාල වෙනස්කම් ඇති කරන ස්වභාවික සංසිද්ධියක් තමයි මේ එල්නීනෝ සංසිද්ධිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ මධ්‍යම හා නැගෙනහිර කලාපවල සෙසු කලාපවලට වඩා පවතින්නේ අඩු උෂ්ණත්වයක්. නමුත් එල්නීනෝ තත්ත්වයකදී එම කලාපයේ උණුසුම සෙසු සාගර කලාපවලට වඩා ඉහළ යාම සිදුවනවා. මේ සංසිද්ධිය ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ පැසිෆික් සාගරයේ නැගෙනහිර සිට බටහිරට හමන සුළං සම්පූර්ණයෙන්ම නතරවීම. ඒ නිසා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා කලාපය, කැනඩාව ඇතුළු රටවල උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යාම සිදුවනවා. ඒත් ඉක්වදෝරය, පේරු ආශ්‍රිත කලාපය, දකුණු අමරිකාව, දකුණු අප්‍රිකාව ඇතැම් කලාපවලට ඇතිවන්නේ ඊට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක්. එම කලාපයේ අධික වැසි, ගං වතුර, නායම් ඇතිවෙන්නේ මේ එල්නීනෝ තත්ත්වයේ බලපෑමක් විදිහට. මේ වන විට ආරම්භ වෙලා තියෙන මේ එල්නීනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
12: ඇත්තටම මේ වෙනකොට එල්නීනෝ කියන සංසිද්ධිය දැන් මේ වෙනකොට ක්‍රියාත්මකයි. කියන්නේ එල්නීනෝ තත්ත්වයක තමයි අපි ඉන්නේ. මේක ඇත්තටම ගත්තොත් මාස 10ක් 12ක් අවුරුද්දක් වගේ දක්වා තියෙන්න පුළුවන් මේ එල්නීනෝ බලපෑම. අවුරුද්දක් අපිට පායන්න බෑ. අවුරුද්දක්ම අහින්නෙත් නෑ. අපි පැහැදිලිව කියන්නේ අපේ නිරිත දිග මෞසමේ වැස්ස අඩු කරනවා. ඊසාන දිග මෞසමේ මුල් කාලයේ වැස්ස තරමක් වැඩි වෙනවා. ඊසාන දිගෙත් අවසාන කාලයේදී වැස්ස අඩු වෙනවා. හැබැයි අපි ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෞසමේ එල්නීනෝ සංසිද්ධියකදී උෂ්ණත්වය තරමක් වැඩි වුණත් වැඩි වෙනවා. විශේෂයෙන් කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල සාමාන්‍යයට වඩා වැඩියෙන් වහීවි. සමහර අවස්ථාවල ගං වතුරක් එන්නත් පුළුවන්. මේ එල්නීනෝ සංසිද්ධියත් එක්ක මේකේ බලපෑම අපිට දැඩිව එන්නේ මේක ඉතා ප්‍රබල එල්නීනෝවක් වුවොත් ලබන ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දක්වා අපේ වැස්ස අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. අපිට තාප තරංග එහෙම එන්නේ නැහැ. මොකද අපි කුඩා දිවයිනක්. නමුත් ඉන්දියාව ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ තැන්වල රටවල වල තාප තරංගත් එනවා. එතකොට ඒව දරා ගන්න බැරි වෙනවා. උෂ්ණත්වය අපිට වඩා ඉහළ යනවා.
16: එල්නීනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ පැවැත්තුනේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී. ඊට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, ලංකා විදුලි බල මණ්ඩලය, කෘෂිකර්මාන්තයට අයත් ආයතන ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියා.
20: දැනටමත් අපි සැලසුම් ප්‍රකාශ කරලා තියෙන වියලි කාලගුණයට සහ වැසි සහිත එහෙම නැත්නම් ජල ගැලීමක් දක්වා නිර්මාණය වෙන එක්ස්ට්‍රීම් බෙද තත්වයකට මුහුණ දෙන්න කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා ප්‍රදේශ හඳුනාගෙන සිසියම් සකස් කරලා තියෙනවා. ඒ අනුව අපි තවදුරටත් අනිත් ආයතනවල සහයෝගයත් ලබාගෙන මේ සැලසුම් තවදුරටත් වර්ධනය කරන්න තමයි අදහස් කරලා තියෙන්නේ.
18: දිවයින පුරා පැතිර ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
15: පසුගිය ජූනි මාසයේදී සහ ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,064ක්.
16: ඩෙංගු රෝගය කඩිනමින් හිස එසවීමත් සමග මේ වන විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පළාත් පාලන ආයතන ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් මේ වන විට දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි. අතර ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අද කොටිකාවත්ත ප්‍රදේශයේ නිවාස ඇතුළු ගොඩනැගිලිවල වැහිපිලි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් සිදු කෙරුණා.
1: දිකට පායලා වැහිපිලි ස්ලැබ් ඔක්කොම වේලිලා තියෙනවා. මදුරුවා බිත්තර ටික කලවලා තියෙනවා. අදුදෙත් වැස්සා. මේ වියලි බිත්තර වතුර දැක්කම මොකද වෙන්නේ? සට ගාලා මේ ටික පුපුරනවා.
16: ඊට අමතරව තවත් ප්‍රදේශ රැසකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබූ පරිශ්‍රවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද ගනු ලැබුවා.
1: අර එහා පැත්තේ තියෙනවා මේක බලන්න ඇත්තේ මොකද? ආ එන්නකෝ. ඔයා නැගලා බලන්න මේ මේක. අර මේක බලන්න ඇත්තේ දැන් සෑහෙන දවසක් මේවා කරන්නේ. ඩයිඩින් කාටි කරන්නේ. මේක දැන් හදන්න ඕනි හොඳේ. දැන් අද හදලා තමයි ඊළඟ දවසේ උසාවිය යන්න ඕනේ.
21: මේ මෙතෙන්ට වෙනකම් වතුර බලන්න. මේ ප්‍රමාණයට පුරුක පිරෙන්න ඉන්නවා. කොහොමද මේක ඉවර කරන්න කියන්නේ? ලංකාවේ තියෙන ගෙවල් ගන්නට නිලධාරි කොහොමද යන්නේ? මේ අවස ටීවී එකේ නිවුස් වල යනවා ඉවරයක් නැහැ මේ. දිනා වෙලා වැඩක් නැහැ මේ සඳන්න ඕනේ ඔයගොල්ලෝ මේ වල්ලගෙන.
22: ඕනෑම පුද්ගලයෙකුට අස්කර ගන්න පුළුවන් පොඩි තැන්වල තමයි මදුරු බොහෙන ස්ථාන තියෙන්නේ. හැම අවස්ථාවෙම දකින්න තියෙන්නේ මිනිස්සුන්ගේ නොසලකිල්ල තව දුරටත් ඒ අවකාරයම පවත්වාගෙන යනවා.
1: ඩෙංගු මදුරුවා කියන කතා පුංචි මදුරුවේ. ඉතින් අපි මේ මදුරුවා විනාශ කරන්න වැඩපිළිවෙළ කීපයක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනිම වැඩේ තමයි ගෙවල් වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම. එහෙම නැතුව රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා මේ දූමායනය කිරීම හොඳයි කියන එක තමයි දැනට ලොකුවට තියෙන්නේ. ඇත්තටම දුංගැහිමින් බලාපොරොත්තු වෙන්නේ ආසාදිත මදුරුව පරිසරයේ ඉන්නවා. ආසාදිත මදුරුව විනාශ කිරීම සඳහා තමයි දූමායනය කරන්නේ. මේ දූමායනය කියන එක හරිම විෂසහිත දෙයක්, භයානකයි. ඒකට හේතුව පරිසර පද්ධතිය විනාශ වෙනවා. මේකේ ඉන්න සමනැල්ලු කුරුමිනිය
16: මේ වසරේ මුල් මාස පහේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,841ක්. නමුත් පසුගිය ජුනි මාසයේ සහ ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 47,064 දෙනෙකු වාර්තා වී ඇත්තේ එහි බරපතලකම විදහා දක්වමින්.
23: අද දින වෙන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,905ක් සහ මරණ 61ක් වාර්තා වෙලා තියෙනවා. දිවයින පුරා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 175ක් වාර්තා වෙනවා. තවදුරටත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා තමන්ට උණ තියෙනවා නම් විශේෂයෙන්ම මේ දවස්වල ඩෙංගු කියලා සැකහැර දැනගැනීම කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරහා.
15: පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී නීතිඥ සංගමයේ සභාපතිවරයාට එරෙහිව සිදු කළ අසත්‍ය චෝදනා පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත සිදු කරන ලෙස ශ්‍රී ලංකා
23: අන්තොට පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා තමන්ට උණ තියෙනවා නම් විශේෂයෙන්ම මේ දවස්වල ඩෙංගු කියලා සැකහැර දැනගැනීම කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරහා.
15: පාර්ලිමේන්තු වරප්‍රසාදවලට

0: නිකුත් කරමින් එම සංගමය පවසන්නේ අදාළ අසත්‍ය චෝදනා පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කරන්නේ නම් ඊට නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
1: උපරිම අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට නීතිඥ සංගමය විරෝධය දැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිවගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමින්
2: අත්දැකීම් සහිත විනිසුරුවන් අපට අවශ්‍යයි. ඔවුන්ගේ කාලේ දික්කිරීම පිළිබඳව මේ ක්‍රියාවලට එරෙහිව අදහස් ප්‍රකාශ කරනවා අපේ නීතිඥ සංගමේ සභාපතිවරයා ඇතුළු කුඩා කණ්ඩායමක්. පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සාකච්ඡාවක් කළා නීතිඥ සංගමේ රජීව් අමසූරේ කියන නීතිඥ සංගමේ සභාපතිවරයා. ඔහුට එකඟ වෙලා තිබෙනවා. අපි දන්නා පරිදි එළඹෙන පළාත් සභා මැතිවරණයේ පවත්වන අවස්ථාවකදී බස්සාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා වෙලා රජීව් අමසූරේ මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම දේශපාලන ඩීල් එකක් යන්නේ
3: අපේ නීතිඥ වෘත්තීය සංගමේ සභාපතිතුමන් පිළිබඳව විශාල දෝෂාරෝපණයක් කළා. ඒ විගසම මම එතුමාට දුරකථනයක් ගත්තා. මෙහෙම සිද්ධියක් ගැන කියනවා එතුමා කිව්වා සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, එතුමා අභියෝග කළා කරුණාකරලේ මන්ත්‍රීතුමන්ට, හරි ආණ්ඩුවේ කිසි කෙනෙකුට එළියට අවිලා කියන්නයි කියන්නේ. මෙහි තියෙන වරප්‍රසාද මොාවෙන් ඕක කියනවා වඩා එළියට අවිලා කියන්නේ ඕක කතාව. එතුමා එතකොට නඩු පවරයි.
1: අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ පවසන්නේ අසිත නිරෝෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, කිසිදු පදනමක් නොමැති සහ දේශසහගත ප්‍රකාශ බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අවභාවිත කරමින් මෙවැනි පදනමක් නැති අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ හරහා ජනතාව නොමග යැවීමට සහ මුලා කිරීමට දරන උත්සාහය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමු කරන බවද නිවේදනයේ සඳහන්. එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාදවල ආවරණය නොමැතිව පාර්ලිමේන්තුවෙන් පිටතදී එකි අසත්‍ය ප්‍රකාශ නැවත සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝග කරන අතර එවිට ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව එම නිවේදනයේ සඳහන්.
4: මේ ගහෙන් ගෙඩියෙන්නා වගේ එක පාරට තද වෙලා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම කාලය ඉක්මනින් දීර්ඝ කරන්නට සංශෝධනයක් ගෙන එන්නට පියවර ගැනීම අපිට ලොකු ප්‍රශ්නයක්. කඩි මුඩියේ මේ නොවැම්බර් මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මේක කරලා ඉවර වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳගෙන ආණ්ඩුව මේ කරන්න හදන්නේ තමන්ගේ ආඥා දායකත්වයක් කරා යන යටි අරමුණක්. ඒ නිසා රජීව් අමරසූරිය මහත්තයා එතුමා මේ ක්‍රියාවලියට යෙදෙන්නේ කැත යටි අරමුණක් මට නෙමෙයි. මේ රටේ බහුතරයක් නීතිඥ මහත්තුරු මේකට විරුද්ධයි. අන්නේ විරුද්ධ මතය තමයි නීතිඥ සංගමය හරහා ප්‍රකාශ කෙරෙන්නේ.
5: සජිත් ප්‍රේමදාස මහත්මයාට කවුරුනවත් එක්ක හම්බ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට රජීව් අමරසූරිය මහත්මයා ඉස්සෙල්ලම මේකට විරුද්ධ වුණා. ඒක නිසා අසිත නිරෝෂන් මහත්මයාට අපි කියනවා පුළුවන් නම් මේ කතාව ඇවිල්ලා එළිය කියන්න. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යට වෙලා මුවා වෙලා කටයුතු කරන්න එපා. ඔබතුමාලට බය නැත්නම් ඒ ප්‍රකාශය ඇවිල්ලා එළියට කරන්න.
1: මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් එම ස්ථාවරය දරන්නේද යන්න සහ එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටත සිදු කරන ලෙස නීතිඥ සංගමය කරන අභියෝගය බාරගන්නේ දැයි විමසීමට අප මන්ත්‍රීවරයා සම්බන්ධ කරගත්තද ඔහු ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.
6: අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා නීතිඥ සංගමේ සභාපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳ මහජන නියෝජිතයින්ද මෙලෙස අදහස් පළ කළා.
7: මන්ත්‍රීවරයෙක් කියන අපේ සංගමේ සභාපති රජීව් අමරසිරි මහත්මයා සභාපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයට ඩීල් එකක් දාගෙන තමයි පළාත් සභා මහමැති අපේක්ෂකයා වෙන්න තමයි මේ විනිශ්චයකාරුන්ගේ දුර කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මේ ස්වරූපය එල්ලුම් කරන්න කියලා. එකක් කියනවනේ මේ විහිළු සපයන්න එපා. අපි කවුරුත් දන්නවා විනිශ්චයකාරවරුන්ගේ සංගමය රැස් වෙලා කිව්වා මේ ක්‍රියාවලිය කරන්න එපා, මේ ක්‍රියාවලිය විරුද්ධ වෙනවා කියලා. හිතන්න විනිශ්චයකාරවරුන්ගේ සංගමය කවුරු හරි කෙනෙක් ඉල්ලාස් වෙලා පළාත් සභා ඉල්ලන්නද මේ ප්‍රයත්නය දරන්නේ? මේ තර්කයක් නැතුව කතාන්දර කතා කියන්න එපා මන්ත්‍රීතුමා. පුළුවන් නම් ඔය බොරු ප්‍රකාශය එළියට අවිලා කියන්න.
8: අර කඩුවෙල දිහෙන් ආපු පාපිස්සා අධිකරණ අමාත්‍යාංශේ විවාදෙදි කියනවා නීතිඥ සංගමය ඒක පාක්ෂිකයි කියනවා. නීතිඥ සංගමය වරදාන වලට නැමෙනවා කියනවා. රජීව් මහත්තයා මන් දන්න හොඳ ජේෂ්ඨ නීතිඥයෙක්. හැබැයි මේ කඩුවෙලින් ආපු

0: පිසි පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අද අධිකරණ බලය හැල්ලුවට ලක් කරමින් ඉන්නවා.
1: අසිත මන්දේතුමා පදනමක් සහිතවනේ එතුමා කතා කරන්න ඇත්තේ. අපි ආණ්ඩු පක්ෂයක් විදිහට විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරන්නේ නැ කියන අදහසක ඉන්නවා. සමහර අවස්ථාවල පාර්ලිමේන්තුව ඇතුළේ අපි කතා කරන එක වරප්‍රසාදයක් කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. අපි ගොඩක් දුර ජාතික ජනබලවේගයේ විදිහට අපි උත්සාහ ගනිමින් ඉන්නවා. වරප්‍රසාදවලට යට වෙලා ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ කියන තැන ඉන්නවා කුමන අවස්ථාවක වූ.
2: එදා නීති සංගම එක්ක තමයි අරගලේ වෙලාවේ අප්පුඩි ගහලා ගෙවල් ගිනි තියපුවා එම බේරගත්තේ. මතකනේ අධිකරණයෙන් එළියට අප්පුඩි ගහලා ගත්තේ. එතකොට යාලා හොඳයි. අපේ වැරදි පෙන්නනකොට නීති සංගමේ හොඳයි. හැබැයි යාලගේ වැරදි පෙන්නනකොට ඒ නීති සංගමේ තොරු. අද පාර්ලිමේන්තුව තුල පැහැදිලිවම ආණ්ඩු ඇමතුරු ප්‍රකාශ කරේ තමන්ගේ මර්ධනය ක්‍රියාත්මක කරන්න මේක කරන්න ඕනේ කියන කාරණා.
3: නීතිගි සංගමයට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවල මඩ ගහලා ආණ්ඩුව මේ ගෙන යන වැඩේ ගොඩදා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මම හිතන්නේ කෙරෙන්නේ නැති වැඩක් කියන එක ආණ්ඩුවට මම මතක් කරන්න කැමතියි. ගරු විනිශ්චයකාරතුමාල්ලත් ඉල්ලපු නැති වරප්‍රසාද දෙන්න උත්සාහ කරමින් මේ කරන්න දන්නේ රටට කැලෑ නීතියක් ගේන උත්සාහ කිරීම.
4: පාර්ලිමේන්තු වරප්‍රසාද දීලා තියෙන්නේ මේ රටේ මහ ජනතාව පුද්ගලයන් මඩ ගහන්නවත් වෘත්තිකයන්ට මඩ ගහන්නවත් නෙමෙයි පිටකොන්දක් තියෙනවා නම් තමන් කිව්ව ප්‍රකාශය පිළිබඳ වග වෙන්න පුළුවන් නම් අවිල්ල පුළුවන් නම් කියන්නේ එළියේ පාර්ලිමේන්තු එප්පඩවිය බැලුවාම නම් මේ මහත්තයා උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා වෘත්තිය සුසුකම් බැලුවාම පූර්ණ කාලීන දේශපාලන ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලනය කියන්නේ රෑට හන්දි ගානේ පෝස්ටර් ගහන එකයි උදේට ගිහිල්ලා කැට හොල්ලලා සල්ලි හොයන එකයි එතකොට මේ හන්දි ගානේ පෝස්ටර් ගහපු උන් කැට හොල්ලලා සල්ලි හොයපු උන් දැන් පාර්ලිමේන්තු ඇවිල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ වගේ අභූත චෝදනා එල්ල කරන එක හරිම විහිළුවක්.
5: Hit it straight and wins it for Sri Lanka.
6: ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත්.
7: Keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program broadcasting in Mandarin.
8: 欢迎收听 FM 98.5新南威尔士州多元文化广播电台。Radio 2000华语节目。
9: 各位听众，新州周四向州议会提交重磅治安法案，新州驾照人像将接入全国人脸识别数据库，联手西澳、南澳合力遏制猖獗的身份盗窃。澳洲每年四分之一民众遭遇身份被盗，经济损失超22亿澳元。新法新增数字取证强制令。涉有组织犯罪嫌疑人必须解锁手机，拒不配合最高7年监禁。同时，警方可调取道路卡口原始影像，涉罪委会拒证刑期直接翻倍。州长明斯表示，新规直击幕后犯罪分子借助加密网络遥控作案的漏洞，强调执法举措精准定向，不会干扰普通民众正常生活。气象部门发出重磅预警，极地强寒流长途奔袭4000公里，本周末横扫澳洲南部多州，新南威尔士州为核心受灾区之一。冷锋周五晚间登陆西澳，周六到周一大举东移。新州全域气温大幅跳水，周日起新州遭遇狂风、暴雨、冰雹、强雷电，南部山区单日降水最高可达100毫米，极端阵风极易造成树木倒伏、城市内涝与山洪灾害，恶劣天气联动维州、昆士兰南部、首都领地，后续还会影响塔斯马尼亚。新州居民提前加固户外设施，远离河谷低洼地带，做好防寒防汛。快讯消息，澳大利亚气象局报8月4日官宣启动机构独立全面审查，此前该局斥资数百万美元改版官网后饱受舆论诟病。上任刚满一年的气象局首席执行官斯托尔特·明钦博士牵头启动本次复盘，审查由莫里·达令盆地管理局前负责人菲利普·格莱德领衔，两名资深公务人员协同参与，聚焦梳理民众服务需求，重塑公信力，成果将支撑明年年中落地全新战略规划。联邦环境部长莫里·瓦特表态，极端气候背景下气象预警至关重要，独立评估将优化气象服务价值，稳固民众对气象预警防灾决策的信赖根基。